0: නියවස් පිළිවාදම නුවදිහ එකෙන් මෙගහර්ට්ස් දිවෙහි FM ටියුන් කොන්දම්මා.
1: මේ මූසා සමාව.

0: මෙයාරු ගඩින් අගඩි සවවිස් මිනිට් මේ නොදිහයක මෙගහට්ස් දිවිහි එම්
1: මිෂෝක බැවරවා message ko rani psm ai dfm 91 page of message ko ke den shoga baveri veveni nuwaje ma hamaya
0: shoga baveri ka gula lefa miweni azla assalamu alaikum
2: wa alaikum assalam

0: මුණියවස් විදුවාලම නුවදිහ එකෙන්ම ගහත් දිවෙහි FM ටියුන් කොඳම්ම.
1: ಬಲಾನ ಫೆಂಡ ಹಿಸಾಬುಗೆ ಇನ್ನಿ ಹೇಮ ಫೆಂಡ ಅನಿತಾದೋ එහෙම ෆින්නයි බොන්නද?
2: ආ ෆින්නයි. එහෙම කෑරි කොස බොන්නේස්.
1: ඔය ඉවර දැන් අනේ ෆයිම බෝස් ෆ්‍රෙන්ඩ්ලි වෙසෝ.
2: එහෙම වානි. කොබ දුසුම කොල්ලවේ දුසුම ගෙනස් තෙන්වි.
1: එහෙමයි නෑ දිස.
2: දණි මෙරිගෙන් දෝ. බේනු තහස කොල්ල.
1: හස කොල්ල මේ දාල බැරි කුද්ද කිනා.
3: මර පොඩි ශුක්‍රියා.
1: හේ ෆයි දෙන් යාලේ සෙමලි.
2: ඕකේ. එහෙම වීම ගෙනස් තෙන ලව ඉංගේ.
1: ආ.

0: මුනිියවස් ෆිළුවාදම නුවදිහ එකෙන් මෙගහට්ස් දිවෙහි එම ටියුන් කොඳම්ම.
1: ලවයකස් පහ ලවයි.

0: 91 MHz Divehi FM. Abadues Emmegat.
1: ඩ දිහකට බාර්මනට මේ නොදිහක මෙගහට් දිවහ FM දිවහ FM මෙගඩිය ගල්ගුන් මෙන් කුරියම් මෙගෙන්දා එහුන් තෙරින්ගේ හොවුන් මේ ශෝග මිහා හිසා බල්ගුන් මේ හිමනාල් දෙනේ ජුබේර්ගේ රිකුවස්ට ජුබේර් රිකුවස්ට් කොෆ මෙවනි පද්මාවත්ගේ බින් තෙදින් මි ලව ජහල් දෙනම එම මිහා සබු මි ගෙනස් දෙනි අර්ජිත් සිං කියාෆවා මි ලව

0: ගෞනියවස් විදුවාදම නුවදිහ එකෙන් මෙගහටස් දිවෙහි FM ටියුන් කොඳම්ම.
1: ඒ මාවෙස් සුට්ටා දෑෆින්.
2: අහරම සුට්ටා දෑෆින්.
3: ඒ ලිස්ටක මවෙස් හිමනාලා.
4: අමිල්ල ෆෑස අන්දෑගෙන් අමිල්ල හසිං අඩ ගෙල්ලුන් දිරුමකි කිහා මොයකමේ ඒම මවෙ සුට්ටා දෑෆින්.
5: දුම්ෆයි අහරුමෙන්ගේ හතුරේ. ದುಂಫತುಗೆ ಇಸ್ತುಮಾಲ್ ಕುರುಮ್ಗೆ ಸಾಬುನ್ ದಿಮಾವ ಸಿಹಿ ಮಸಲ್ ತೋಗ ಅಹರಕು ಹೆಮ್ ಮಿಲಿಯನ ಬುರೆಕಿನ ಮೀಹು ಮರುವಾಕಮ ತಫಾ ಸಿಸಾಬ್ ತಕುನ್ ದಕ್ಕ ಫಸ್ ನುಜೆಹಿ ಅವಹ ದುಂಫತುಗೆ ಇಸ್ತುಮಾಲ್ ಕುರುಮ್ ಹುಟ್ಟಾಲ ಮಾಹಿಂಗ
0: ನುವದಿಹ ಎಕೆ ಮೆಗಹರ್ಟ್ಸ್ ದಿವೆಹಿ ಎಫ್ಎಂ.

මිහුන් ශරීකු පුරා ෆරාඇත්තවග තෙරේගා හක්කම් මගුදක්කා මීහකු වේහියේ කලේග ෆානු විදාළ වාශය හක්කම් මගු දක්කවනී අබ්දෝහෙ ෆහැ තබාවුන් හක්කුකම් බොඩී හක්කම් මගු දක්කවා ෆරාතකාහියේ නුවත මගු දක්කවාගෙන් නූනි තෙදු මගු ලිබි නුගනවේ මීහකාහියේ ෆහෙ තිබෑ මීහුන්න තිය තිබී කීවෙෆාහියේ තිය බෑ මීහුන් හොකුම් කුරණී කොම් ෆදයකුම් හෙයේ.

0: අදි එවරෙන් කලේගෆානු දූකොෆිනම ෆහ කලේගෆානු විදාල්වාශි තිමං කලේගෆාන තිමං කලේගෆානු කුරෙව්වි අමලෙකි අදි තිය බෑමීහුන්න තිය බෑමීහුන් කුළ අමලෙකි තිමං කලේගෆානු කුරව්වා අමල්තකුන් තිය බෑමීහුම් වනී බරීය වෙගෙන්නේ අදි තිය බෑමීහුන් කුරා අමල්තකුන් තිමං කලේගෆානු වනී බරීය වෙගෙන්නේ.
1: දිවෙහි FM දිවෙහි නායකු නුවදිහ එකෙම් මෙගහර්ට්ස්.

0: දුවහකු සිතන් කරාතා ලවයා මියසිකත්තිය ඔන්න ලෝබි හදියාක බදල් කොල්ල විධානය මිවාර මෙති ඒ පුරුස තිබේ ෆුළුන් එම්මෙ ලෝබිවා එම්මෙ ගයාවා ගඩි අහරුතක වන්දෙන් ලෝයිබායකු අඩුවහි ටී ටයිම් රිකවස්ට මිපහරු කුඩ බදලකායකු එම්මෙ කමුදා ලවතන් අඩුව හමුන් කොම්මෙ තිරිස් මිනටකුන් අලගුන් මෙෙන්කුරා ස්වාතක ජවාබ ෆොනුවා ಕೊಮ್ಮೆ ಸುವಾಲಕಿ ಎಮಹಕ ಕಂಡಾಳ ಹಾಸ ಹದಿಯಾಯ ಗಾಯಕುದ್ದೆ ಫಾಲಮೆ ತಿಬಾಗೆ ಇಲ್ಮಾ ತಿಬಾ ಎಮ್ಮೆ ಗಯಾವಾಲವತ ಮಿಫಹರು ಮಿ ಹದಿಯಾಯ ಹಮೆಯ ತಿಬಾ ಗೆಂಗುಸ್ತೆ ಫಾಲಮಂ ಹದಮ
1: Assalamu alaikum. No day ke me kas dibe femtin kula vanti be me habe puna ma wala ko fa de havi ke demo. Ti time request go me ashe ka me fa tum be to ko ling to. Me an fresh gen show ko ban me fir sat me ti hole PSM me ame de ko na note ko de ve adi ha me ge thun. Eba fir sat ing to me show ga evis parat ka khas message phone wala be me ai fir sat sole foti. Dem me ge thun ha ma TikTok ke ba vid na me dula ba jam ge fir sat sole foti. ಉಮೀದ ಕೆ ಹಮ ವಿಹಾಸ್ ಕಿನ ಬ್ಯಾವರಿನ ಮೇ ದಸ್ ಬದಲ್ ವಂ ಹೆಮ ಮಿ ಹಾನ್ ಫಿಶಿಗೆಂ ಅವಹ ಮಿ ನನೋಟ್ ಕುರ ಮುನ್ ದಾವಿ ಮಿ ಪಿ ಎಸ್ ಎಮ್ ಎ ಆಮೆ ದೆರು ಕೋ ಡಿ ಎಫ್ ಎಮ್ 91 ನನೋಟ್ ಕೋ ಲೆವೆನ್ ರ ಫಸೆ ವನ ನನೋಟ್ ಕೋ ಲಂ ಉಮೀದ ಕು ಕಿ ಹಮ ವಿಹಾಸ್ ಕಿನ ಬ್ಯಾವರಿನ ಮೇ ದಸ್ ಫುರ್ಸತ್ ದೇವು ಎಮ ತಿ ಬೆಫ್ ನನೋಟ್ ಕೋ ಲಂ ವೈರಲ್ ಗನ್ ವರ ಹಿಗ್ಯಾಮ್ ಲವೆ ಕೋ ಮೇ ದಸ್ ಶೋ ಫಶಾನ

ගඩින් හතුරු ගඩි 30 මිනිත් හිගක් මැනින් ඉනය වාක දක්කාලිවෙත මසික කොල්ලි එක මීනාගේ අඩු අරසකර අඩුනේ එම ඉනා ඇදපු එල්ලාව මිහාර්මෙන් ජැහැදනී කොල්ලවෙතයි ඉනා දහි නුකුරාශේ දො අලිනමින් කියලවතුගිතෙරෙන් ලවයිගේ මි ජැහදෙන්.

0: best.
1: මුණවස් ෆිලූම නොදිය එකම් මෙගහර්ටස් දිවේ එෆම ටියුන් කොල්ලවා
2: නොදිය එකම් මෙගහ
0: මී ෆාත්මත් සූන

0: දිවෙහි FM 91 MHz දිවෙහිගේ මොනිෆුයි පිළවෙත් දෙනුමුග අබදුවස්.
1: ලවයකක් වහ ලවයි

0: දිවෙහි FM 91 MHz දිවෙහිගේ මොනිෆෝ පිළවෙද්දී නමුග අබදුවස්
1: ලව එකක් වහ ලවයි

අධි එවරෙන්ගෙ තෙරේග කලේග ෆාන කනුලා අහා මිහුම් වේ ෆහැ බීරු බයක එවරෙන්න්න නුවිස්නේකම්ගා වියස් කලේග ෆානු ඉව්වනීතෝයේ.

අදි එවරෙන්ග තෙරේගා කලේග ෆාන බලාමීහුම් වේ ෆහෙ කනු බයක එවරෙන්න නුෆෙන්න කම්ගා වියස් කලේග ෆාන් මගුදක්කවනී තෝයේ.

ආලවාශ තිය බෑමිහුන් නිකම් බුණ බලාශ තිය බෑමිහුන්ගේ ගාතන් එකලාගේ අසාබ් රේගඩු නිදාාපා තිබ්බා නුවත දවාලු මසක්කතුගා තිබ්බා අයස් තිය බෑමිහුන්නම් ඔතී කොම් ෆෑදායෙන් හෙයේ කුව්වෙරින් ලස්වගෙන් අවසුන් එදි එවුලනී ඒ අසාබ්ගේ තෙරෙන් කොන් කමෙන් හෙයේ.

0: අනියාවිරි කොම්මි නවසක බිමුගා වාහාතකෙති ලිබුණු නම අජාබුම් මින්ජූමං එතකෙතිම ෆිදිය දිනීහෙ. අදි එවරං අජාබ් දෙකේ හිඳු හිතාම විරිකං හිතුතෙරේගා එහසාස් කුරා නෙති. අදි එවරෙන්ගේ මෙදුගා අදුලන් නියාකුරවා හොට්ටේ. අදි එවරෙන්නක බේ ඉන්සාෆෙන් නුකරවා හොට්ටේ.
1: දිවෙහි FM දිවෙහි නායකු නුවදිහ එකෙම් මෙගහර්ට්ස්.

0: මේ ෆාරු තිකන් කුරම්වාන
1: දුවහක්ව සානෙන් එදුක ජස් සරුවාදානන්ත
2: ප්‍රොමිස්
3: එමිහුම් තා අබදු එකුගවුම බෞදුවිත්.

මේ වගේ බොලිවුඩ් ගොයින් වරුගද ෆිල්ම් එකක අදිවස්තුරන්දාන් රන්වීර් සිංගේ මිස් පයිත්‍රිලා ෆිල්ම් මිහාරමණි මුලි දුනියෙන් එන්හාස් අසතේක 36 ක්‍රෝඩ් රුපීස් ගේ ආම්දනිය දෙනුපා තිරන්දා දේ බයිනලකුවාමි බෙලන්තරින්න ඕටීටී ප්ලට්ෆෝම් තකු මිහාර බලාලවෙන ඉන්ඩියාගේ බෙලන්තරින්න මියන ජූන් 4 ෆිෂ්ගෙන් ඕටීටී ප්ලට්ෆෝම් තකුන් මි ෆිල්ම් ලිබේන එහෙම්වීම ගේගතිපිගේ මි ෆිල්ම් බලාලන් ඉන්තිසාරු කුරි ෆරෑතවගේ ඉන්තිසාර මෙවැනි නිමුන් ඇස්වා

0: Game on!
1: මේ ආමිර් ඛාන්ගේ වර එම්මේ හිග්ගම් ෆිල්ම් තෝ ගවහක දැක්කා දැන් විශ්ම ඇති ආමිර් ඛාන ගොඩොන් හොරි බයි ගේ
2: ආමිර් ඛාන ගොඩොන් හොරි බයි
1: මේ අර මේ ආමිර් ඛාන්ගේ ෆිල්ම් තෝ බලම් ෆිෂි ගෑකට කියා හිසාබකම් ෆිෂ් කේ එම්මේ ෆුර්තම වෙලි ෆිල්ම් හදාන භෝරිත
2: එම්මේ ෆුර්තම බෙලි 3 ඉඩියට්ස්
1: 3 ඉඩියට්ස් එම් ෆුර්තම ස්පෙරි එම්ම ෆිල්ම් නිකුත් නැහෙන් ත බෙලි නුනියත ගොල් ෆහුන් ත බෙලි ෆෙන්
2: ෆහුන් බෙලි ෆෙන් නස් මේ පුරේ ස්කූල් ගොල් නන බදා ෆිල්ම් ආදි
1: එවසර් කේර්
2: ෆහුන් අසා බදම් ෆිෂිද
1: ඕකේ එහෙම මෙතී දැන් බුණවිතන්ට මිසක ශහ මේ ආමිර් ඛාන් අපේ කොම්ම සුවාල කුරියස් ජවාබ් දෙවෙනේ
2: ටෙස්සන් නොන්දන් දෝකම එනක
1: දැන් එනක මාසෙකත් තංගෙන් දේවර බෙලිජියා දැන් ඔබ්වියස්ලි එගෙන් වාන දෝ රට්ටි වෙගෙන නුන්ත ජවාබ් දෙන් එගෙන ෆෑන් නෙවෙච්ච ජවාබ් දෙවිතන්ට
2: එන්කි දාන දෝ
3: ති ෆෑනෙත
1: ti fen ekke bone vidanta
2: fen ekke bone vidana
1: bone vidane
2: dimav jawahage dakkan karanne da
1: a eha var vesti bone ta me harto me shahu gabul kurana male mone fi ayenge meti amir hana gulun huri swateken ale mi bage ninna time limit e mi ge higyamu kamaki emi ma ama wagutuna gamvi furutama ihtiyari jab enu de na shahu eden vare yagin ko fatimanne neenge bone fi ihtiyari jab na gamvi ere den kudoko inamu fahate chehen a
2: ගයාමත් දිල් ගයාමත්
1: ජවාබ රංගල වර බරාබර
2: ඒ තීම නබදා ෆිල්ම් එක
1: දෙවන සුවල් ආමිර් ඛාන් ඩයරෙක්ට් කුරි ෆුර්තම ෆිල්ම් එකේ කොබ
2: ඩයරෙක්ට් කුරි දෝ එන කොචිතයි හම්හේ එනොත් කියන්නේ
1: ඊතර් ජොබ් දෙන්න
2: ආදි
1: ලගන් तारे जमीन पर दंगल
2: तारे जमीन पर
1: आ जवाब रगड़ मैं इहतियारी जवाब दो पे मणि
2: इहतियार जवाब सो कोम्बिस के इहतियारी
1: आ ओके मसले ने मैं इहतियारी जवाब आए को सुवा कुरान आलिम उसका अवार्ड नॉमिनेट वी आमिर खान के फिल्म की कोबा लगन पीके रंग दे बसंती
2: पीके
1: जवाब नोबे
2: नोबे
1: आ
2: एक मा कुरान या कुरान फिल्म में
1: आ ए दे आलिम के चॉइस था मेरो लगन ઓસ્કાર મી નોમિનેશન ને ફુરતમ મિલી બોય
2: ઓ લગાન દોકમ બેટુ ઉડે
1: આ રંગળ પાસિંગ એ ફિલ્મ કા આમિર ખાન ફેનિગેન દી હોલીવુડ ફિલ્મ મે કે રીમેક એ કોમ ફિલ્મ કમ બનલ દે
2: પાસિંગ ને
1: પાસિંગ
2: પાસિંગ લાસિંગ ચદ્દા
1: જવાબ રંગળ
2: ઓ ઓકે
1: વર બરાબર દેંગે સવાલ आमिर खान हुशाला दी मशहूर टीवी शो के नाम की कोबा
2: यार टीवी शो हुशाले तो
1: हां हुशाले
2: ठीक है तो क्या कॉफी यूज करने न होता तो
1: ए देन करंट आए तो हां ये तैयारी जब की कौन बनेगा करोड़पति सत्यमय विजय ते कॉफी विद करण
2: हैं अदे फॉर ऑप्शंस दे
1: कौन बनेगा करोड़पति सत्यमय विजय ते
2: सत्य ये देख
1: आमिर खान को कैरेक्टर के नाम की को बा एम ए गिना बेली फिल्म आलिम आलिम एम ए गिना बेली फिल्म
2: एम ए गिना
1: बेली
2: जवाब देना साइलेंस

ගානුණකි කොම්ම මීහකවස් ලිබෙන්ජෙහි හක්ගුත ලිබිතෑනකන් යගින් කුරුමන් හෙදිිෆාවයිච්චෙ. ඉන්සාෆා හමහමකන් යගින් කොද්දිනුමක් හෙදිිෆාවයිච්චෙ. ගානුන්තක බෝන් උළඹානම එබ්බයි කොනෙබ්බයිගේ හක්ගුතකන් අරෑගැනෙ ඉන්සාෆා හමහමකමු මුජ තමව එක්කි පවගින් ගෑදාන. ಹೆಂಕಮ ಗಾಣುಂತಕ ಬೋಲೆಂಪುಮಕಿ ತಿಮಾಯ ಲಿಬೆಂಜೆಹೆ ಹಗ್ಗುತ ಲಿಬಿಗತುಮಕ್ ಕುರೆವೇಣೆ ಎಮ್ಮೆ ಮುಹಿಮ್ಮು ಎಕ್ಕಂತ.

0: ދިވެހިފެމ ނުවදිහ එක මෙගහස් දිවෙහිග මුනිිෆු ෆිල්ුව දිනමුග අබදුවස්
1: රීද අබදු වෙස් රීදී